ලයිබග් දින් বিষয় නිකක් මතන් මතන් tabiri tabiri basi aagashwani falki fm sangai channel gini housing sanduchari madamishe ahan bada tabiri si wangu artist association gi seksepusing nasakba yumnam dakishorne sering ba madamishe ma

0: ආකාශවාණී ඉම්ෆාල් හවුසෙක් මණිපුරේ මරුවේ පපාව් දබිරසි.
1: ආකාශවාණී ඉම්ෆාල් අවුජපවගේ මරුවේ පපාව්ද මණිපුර ජෙල් ලින්ක කිබගේ චාම කුන්ට්‍රාමරි සුබ කුමොන්තොරම් අමසුන් ප්‍රිසන්ස් ඇන්ඩ් කරෙක්ෂනල් ඩිපාර්ට්මන්ට් ලින්ක කිබගේ අහඹ කුමොන්තොරම් ngasi pangthuk kane මණිපුර සෙන්ට්‍රල් ජෙල් ඉම්ෆාල් පංතුකොද බතොරම්ද මුඛ්‍යමන්ත්‍රී යුම්නාං කැම්චන් සිං අමසුන් ගෘහමන්ත්‍රී ගෝවින්දාස් කොන්ටොබ්සම් සරුක් යාගනි. මේ විභාග අවාං නොම්පො බරකි රාජසිං සතිස්ගර් ගංගෙතික් වෙස් බෙංගෝල් කර්ණාටක ගවා අමදි මයයි තංබ මහාරාෂ්ට්‍රගි මපොං කියාද නෝංකන චුරබ යයි හැරි බංකොප් සාගර ලයිබ ලෝ ප්‍රෙසර් නම්මරම් ඔරග ඔරිසාගි මපොං කියාද හයෙන්දගි හවුනා නෝංකන චුරබ යයි හැරි. නුමින් උම්නිගි ගුජරාත් කොංසත රාෂ්ට්‍රපති ද්‍රෞපදී මුර්මු ngasi රාජදුව සකනි මාග්න හයෙන් කේබරියාද ලයිබ එක්තානගඩ පංතුකොදබ හුඹරණි තොයි සුබ National Film Award එන්තෝපගි තොරුම්ද සරු යාගනි යුම්සකයිසන් නුමිත රාෂ්ට්‍රපතින බදෝදරාද ලයිබ මහරා සයාජිරාව යුනිවර්සිටිගේ උඹුදරා මඟා සුබ කන්වෝකේෂන් තොරුම්ද සරු යාගනි. ලයිබක් සින්බ තුංබද තාසිගේ කුනිපාන්දිගේ කුන්ට්‍රා පවව චතගදබ යුනයිටෙඩ් ෆෝරම් ඔෆ් බැංක් යුනියන්ගේ ස්ට්‍රයිකි යෙන්ලග ස්ටේට් බැංක් ඔෆ් ඉන්දියානා මසිගේ කස්ටමර් සිංගිදමක් ඇඩ්වයිසරි කෑමරුම් තෝක්‍රේ. Election Commission angarang laibaki konung Delhi da laiba polling station singda akhanaba camp sing pangthokre camp asi pangthopagi maroiba pandamdi electoral roll da ming hapsinba lokthokpa amadi chumthopagi matangda myambu mateng pangnabagi damaktane. Tripura gi mukhyamantri Dr. Manik Sanahari Rajya sida anoba cricket academy sanagbagi damak sarkana lam piragani manghai Shekhar Kotada academy asi sanabagi damak lam ekar kuntra piragani. නසා මුක්ත යුබ අව්‍යාංගි සරුක අමොයින ලෙබක් අසිදිගි ඩ්‍රග් සිනබ මුතනබගි පන්දම්ද මපම් කෑද රාසිය සංකප් සමුරා පංතොක්ලි. කේන්ද්‍රගි යුත් ඇෆර්ස් අමසුන් ස්පෝස් මන්ත්‍රාලොයින් හයි තවරාං අසි ලෙබක් අසිගි මපම් ලිසිං අම හුම්පුතරේත පංතොක්ලි අමසුන් කේන්ද්‍රගි ලෝ ඇන් ජස්ටිස් මන්ත්‍රාලොයගි මකද ලෙබ ඩිපාර්ට්මන්ට් ඔෆ් ජස්ටිස් න සින්දුන රිජනල් වර්ක්ෂොප් අම ගවාද පංතොකනි ජස්ටිස් දිසා 2.0 ස්කීම්ගි මකද වර්ක්ෂොප් අසි පංතොකද බනි පාව්ලෝ ජරේ.